0: මේ කිරීක්ෂණ තමවලදී බාහිර මත සිරිතක් වෙනවා. නෝ මේ බල අපේතකවට සෞදි බාකුම්ලා සේන පූජා වක්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.